මීහුන් අලුම් එ කඩුගේ තෙරය දෙවන ෆහර ෆොනුවා තියබෑ මීහුන්ගේ මච්ච වෑග ගද රෝඩිය ෆොනුවා දෙන් තියබෑ මීහුන් කාෆිර් වී කම්ගේ සබවුන් තියබෑ මීහුන් ගරගු කුරබ්වා ෆාන කමාමිදු තියබෑ මීහුන් අමාංකන් ලිබගතී හෙයි දෙන් එකමුගේ සබවුන් තිමන් රස්කලාංගයා දෙකුල නස්රු වෙරිවානෙ ෆරාතෙ තියබෑ මීහුන්නක නුෆෙන්නානෙතේ.

අදි කලේගේ ෆානු විදාළු වාශ හක්කු තෙදු ගොයින් අතුවිජ්ජේ අදි බාතලු ගොන් නැති ෆිලා හිඟජ්ජේ හම කශවරුන් බාතලකී නැතිවේ ෆිලා දනිවි එච්චකම් ගාවේ.

0: आज मैं रिकॉर्डिंग है गड्ड साहब 20 मिनट में दिव्यराज जगह डॉल मगर दिन बाद जरे हिंदन में तो प्रोग्राम गाल में बाहर दक्का दम में गंदा मामलो की इसका और खिदमत सब मुझते में कुरा फायदा है बेहेगो तो आज मैं वक्त और मैं ना फोन गुलफा में हेरे स्कॉट एसोसिएशन के मोड स्कॉट एसोसिएशन के राइस में मोहम्मद नजीफ असलाम वालेकुम नजीफ
1: वालेकुम सलाम
0: बर बाद जरे हिंदन के देंगे तो
1: आदे
0: आदे मैं ना میں ہندو وقت کو دیوی تھی بربر شکر درنو دین اسکاٹ حرکات میں ہر ہدی ہر وگے میں دی ہمیں فرتا ہے مرحبا درنو انگے تو دے اون میں وہ دکن اسکاٹ خدمت صاحب مت میں کرا فائدہ ہے بہے گتو نذیر فرتا میں یعنی اسکاٹ کے حرکات بہے گتو تے بے فلوں میں ہر میں اون میں متما گا میں اسکاٹ کے حرکات میں فش گنگ میں ایسا بنگا ہے میں اسکاٹ کے فائدہ بہے گتو کو بات اسکاٹ میں صاحب میں کومل لب گندا فائدہ گتو کی کے تو دالوان
1: asa miga mi scout ke bole ben ki agole kada mi zulaun na ki kada gamasha re duniya faida hari bai kutu ga bina kon de ke saudi mi harkat harkat ki tawon mi ke na formal education ek kada school ni be mi rasmi tawdi ma ding in rasmi tawli with the tele banda tawdi mi tawdi ma ki asto te miga modang mi wadani ek ding e awon mi ka character e ko tab datang kon dunia ke wes kamyab harakat dengge warapola ni ni dua rajya ka scout ni mahati bi kudin ti bene be magam to ga ma maro hardara magam to ga eh me go to war father kame dengge ke das kod de ekkam ki aguna visa ka scout ga bi kujja bi kan kuria se eng astuchcha ki e no e beno ki kala team go to ma se ko kudi team to ma se kurare ya deka vazifa ga ma hoda ni kunneru e team work leadership ichi gena stil beno mani asle ke tere e scout ko de kam ki aso
0: den me scout vejia moli umra ve scout ko to mi vege mi dan e ne ko mi den scout ge gotu ge en honna ni moli en ge umra ge sdeta em me an scout ke harkat to ga mi mihar aun mi den ve ke kuri ge scout ko nu be fon ge mihar ge khidmat ka be gotu ki ke to vidalwan
1: ni ebe fon mihar sama a ruwan ya ke inchal be be fon ki rajye ga ekada mi rajye ga scout la ka feeling ai den ga apu se ka majidi ata re hunani e majidi ga na warse ga fansa sa ge chicken gas de scout e so si shu wujud am ye war af na warse ka bi hatre ga scout e social so ta saadi kar wani scout ra ka ko ga wis ni e kamu ga wis uli be fon me duniya ti be scout association te du uli te wis ei mami e be fon me du sarkar te wadanna deng mi mi kamaki wagote ki kada voluntary konkura kame andri di ben kura kame no ms be kula eh mi mo wagote ki kada e hunna shauga ka e ki tere ngi uleni ki tere mo buru dos wiya sastuga
2: deng mi scout haraka mi kuriya gendiu mo ga rajya ge swar fula ko kuriya gendiu mo masake ta ke kurenje hi fa kama raisul jumhuriya ismi ni vidale fenge to deng ko ba to mi haraka kuriya gendiu mo ga tibe funa mi dimawa e mi bodu gonje hunta ki
1: ನೀಕ ತೆಂಗ ಅಲೆ ಹೆಂಗ್ ಕುರಿಯಾ ಕಮಕ್ ಇದೆ ಕವಿಗ ಗೊಂಜು ಲೇತಿ ಮುದಾರ ಜತ್ತು ಯಾಗುಡೆ ಭಾಗತೆ ಕವಡೆ ಕಮಕ ಭಾಗತೆ ಈ ಮೊದಲಂತ್ರಿ ಹಕಾತಕ್ಕೆ ಸಾಗೊಂಡಕ್ಕೆ ಕದ ನೀ ಫ್ಯಾಸಾಮಾ ಗಿಂಗುಳ ಬೈದು ಅಂತಾಯ್ತು ಇದೆ ಹರ್ಕಾ ತೆಂಗಾರ್ ವರಬುಡ ಬೇನು ಮಾಡ ಫ್ಯಾಸಾ ಯಾ ಮಿ ಕಾಲಕ ಕಪೇನು ವಾರ ಅನೆ ಕಮಕ್ಕಿ ಯಾಗುಣೆ ಎನ್ ಬೆಬುಡ ಈ ಬ್ಯಾ ಕದ ಈ ಯುಸ್ವಾನುಂಗೆ ಈ ಅವಳ ಮಿಕ್ಯ ಸ್ಕೌಟ್ ಗಸ್ವಾನು ಕೇಳಿ ಸ್ಕೌಟ್ ಗೆ ಪ್ರೋಗ್ರಾಮ್ ಫಾಲೋ ಕಮೆ ಕಲಾಗುಣೆ ತೆವಲ ಅಶಾರಾರು ಮತ್ತಿಗೆ ಗುರುಪೆ scout ko din ko to gashare asabya de ter ro scout ki hal den ni ni ni ya den ekada mujitamo ke zwanun ki adi back pulata de to awone awone miedo ashara has ki as ei rajye ke tili zwanun bar kur kur asta eh me yadu bolwan je den duniya ke badar scout ye ki miharo bai gaum to ke ekada ni ale ni ni kurge besi ki da ko din ke samura mujitamo ke nama bar boda mase kura ise ಬೈ ಗೌತರ ಕಾಮ್ಯಾವಸ್ಮೆ ಅಂಬರಾಗಿಲ್ಲ ಏಮ ಏ ಇದ ಆಗುನ ಗದಿ ಬದು ಏಮ ಈ ಆಗುನ ದಾಸ್ ಜೆ ದಿಮಾಸ್ ವರ ಪರ
0: me demeti vidalo kantato ga me tebe from evs program me alme denna vitte gota zuano me me kal kantato tere geno matta ka evs program me kuria reife betto
1: aguna vor masek pa kura ekala community tere ga scouting pe sheto ei mi ganda kwale me do tuto ko ta pora de committee tere nikunar wagote ki aguna dekame ve ekama ki aguna associate wagote swanje wagote ki ನಿಕಾದ ಹೆಚ್ಚಕ್ಕೆ ಈ ವಾರ ರೊಟ್ಟಾಕುತ್ತ ಬೇರಕ್ಕೂ ಹಚ್ಚಿತಾಯ್ತು ಗೋಸ್ಕೊಂಡ್ ಬೇರೆ ಕೊರಗೊಳ ಸಿಯ ಏನಕ್ಕೆ ಹುರಿಹ ಸದಾಮತಿ ಕಂತ ಹುಣ್ಣಮ್ಮಳ ತಾವಣೆ ಕಮಿಟಿ ತೆರಂಡಿ ಕುಂಡೆ ವಸ್ತುದ ಏ ಮಧ್ಯಗಡಕ್ಕಿ ಕಮಿಟಿ ಇಸ್ಕೌಟ್ ಹರಕ ಫಸಂಬದಾರ ರಾಜ್ಯ ಗಣೆತ್ತು ಎಕ್ಕ ಬೇರು ಗುಂಡ ಎಕ್ಕದ ಈ ಕಮಿಟಿ ಹೋದಕ್ಕ ಅಭಿಕಾ ತಂತನ ಸ್ಕೌಟ್ ಹಿಂಗೇನೆ ಏ ಮೈಕಾದ ಹಿತಕ್ಕೆ ಹೊರೆ ಅಸ್ತು ವರಬ್ಬುಡ
0: ದೆನ್ ಮೇ ಅಳಮೆ ದೆನ್ ಸ್ಕೌಟ್ ಘರ ಕಾತುಗೆ ವಾಹದಕ ಇತಿಮಾಯಿ ಮೇ ಏಕೆ ಕಂತತ್ತಗ ವರ ಹೇತರೆ ಕಂ ಫೋರ್ಕೊದ್ ದೆ ಬೇಗ ಗೊತ್ತು ಸ್ಕೌಟ್ ಫೆನಿಗೆ ಮಿದನೆ ದೆನ್ ಇತಿಮಾಯಿ ಗೊತ್ತು ರಾಜ್ಯಗ ಮಿಹಾರ್ ತೆ ಬೇಫಣ ಆಮ್ ಗೊತ್ತೆಗ ಬ್ಯಾರ್ ವಡನ್ನವ ಕಂತತ್ತ ಹಕಿ ಕೊ ಬ್ಯಾತ ನಜರ್
1: ಮಿಹಾರು ಅವಣ ಮಿಹಾರು ಸ್ಕೌಟ್ ಕುದ ಹಿಂಗಾಳ ಕಮಿಟಿ ಬ್ಯಾಂಕರ್ ಕಾತ ಬರಕಿನ ಏ ಗ್ರೂಪ್ ಸೆ ಮುರ ಹಿಂಗಾ ಕತ್ತ ಹುಣ್ಣಾಳ ಅನೆಕ್ಕಮಕ್ಕಿ ರಾಜ್ಯಗ ಸಿಂಗಾ ಬೊಳದಿ ಕಾತಕಾ ಗುಳಿಗೆ ಅವಣ ಸ್ಕೌಟ್ ಕುದಿ ಹುಣ್ಣಾಳ ಒದಂಟಿರುಣ್ಣ ಇನ್ನ ಕಾಡಂಗ್ ಇಚ್ಚ ನೋವೇನೋ ಗೌಮಿಸಂ ವರ್ಗೆ ಸರ್ ಬೈಕ್ ಗಮತ ಒದಂಟಿರಕ ಭೀಮಾ ಏನೇ ಒದಂಟಿರ ಗೊತ್ತ ಕಾಡತಿ ದೆಂಕ ವಜೀಫಾದೇ ತನ ಕೊಮ್ಮ ಸ್ವರಕ ಮಗುತ ದೇನ ಏನೇ ಒದಂಟ್ರಿ ಮಸೇ ಕುರ ಏನಕ ರಾಜ್ಯಕ್ಕೆ ಒದಂಟಿರ ಮಕ್ಕಿ ಇಕ್ಕದ ಪ್ರೊಫೆಷನ್ ಗೊತ್ತು ಬದಾಗನ ಹಿಸಾವ ದೇವಣಿಮ ವರ್ಬಣ ಫಾಸೇ ವಾರಸ್ತು
0: ದೆನ್ ತಿ ವಿದಾಳು ಏಕಲ್ ವಲಂಟರಿ ದೆನ್ ಕಾಡಕಾಚಿ ದೆನ್ ತಿ ಬೇಫಳಂ ವರ ಮಸಹೆ ಕೊರವಾಣಕ ಮಾಣುನ ಗಬೋಲ್ ಕೊರವೆನಿ ಏಕೆ ದೆನ್ ಕೊಮರನ್ಸ್ ತಕ ಹೆಚ್ಚೆ ತಿ ಬೇಫಳಂ ಮಿ ಬಾಬಂ ಗೆಂದವರ್ ಮಿ ಕಹದ ಎಬ್ಬಸ್ ಕಹದ ಮಿ ಖಿಯಾಲ್ ಫುಳ ಹೆಚ್ಚೆ ಬೇತ ಕಹದ ಹೆಚ್ಚೆ ತಾರಫ್ ಕೊರವೆ ಮುಗ ತಿ ಬೇಫಳಂ ನ ಕೊರವೆನ್ ಹೊರಿ ಏ ಕಂತ ತಕ ಬೇಹತಂ ಬಸ್ ಮಸಹೆ ಕೈ ಫುಳ ತಕ ಬಕುರಿ ಗೆಂದವ ಮತ ಕ ಕಂತ ತಕ
1: ಮಿ ಯಾಗುಡೆನ್ ಮಿ ವರ ಮಿ ಸ್ಕೌಟ್ ಹಾಯ ತಕ ದೆನ್ ವರ ಮಸಹೆ ಕೊರಜಿ ದಾಗುಣೆ ಕೆ ಕದ ಸರ್ಕಾರತನ ಕುಳಿಪಿಂಡ ಜಬಿಯಾತ ಅವಗುಣ ಉಮ್ಮೀದು ಮಿಹಾರು ಆವಾಕಮಕ್ಕಿ ಮಿಯದು ಆಗುಣ ಚೀಫ್ ಸ್ಕೌಟ್ ರೈಸ್ ಜಿಮರ ಅಂಡವಿರು ರೈಸ್ ಜಿಮೋರಿಯಾಕಿ ಮಿಯದು ಸ್ಕೌಟ್ ಬೆಸ್ಮೆ ಕಬು ಪೆರಿಗೆ ಸ್ಕೌಟ್ ಆಯಾ ಇಕ್ಕೊಂಡು ನಿಮ್ಮ ಆಪರಿ ಬೇಕೊಳೆ ನನಗೆ ಓಟ್ ಹಾಸು ಕುರಾವ ಆಗುಣ ಉಮ್ಮೀದು ಇಕ್ಕೊಳ್ಳಿ ಆಗುಣ ಕಾಮ್ಯಾವತಕ್ಕೆ ದಿಪಿಗೆ ತಾಳೆ ಮುರುಗಟ್ಟೆವೇಗ
0: ದೆನ್ ಸ್ಕೌಟ್ಗೆ ಮೇ ಹರಕಾತ ಹೊತ್ತರೆಗೆ ಫಸ್ಟ್ ಏಡ್ಗೆ ವಾಹಕ ಅವಳ ಮೇಲೆ ಅಡುವೆ ತಿಮಾವ್ರ ಹಿಮ ಕುರುಮಗೆ ಮಿ ಬಾರೊಳಮ್ಗೆ ವಾಹಕ ಮೇ ದೆನ್ ಮಿ ಕಹ ವಾಹತಕ್ಕೆ ಅಡುವೆ ದೆನ್ ಸ್ಕೌಟು ಜಂಬರೀತ ಹೋಗಿಸ್ ಬಾಯಿರುವೆ ರಾಜ್ಯಗೆ ತಂಕೊಳ ಕುರಿಗೆ ಅವಳ ಮೇಲೆ ವರಗಿನೇ ಅಡುವೆಗಿಂದ ಹಾಕಿ ಮೀ ಬೆಣಲಕ್ಕೂ ಆ ಮೇಕೆ ಜಂಬರೀತ ಕಾಚಿ ರಾಜ್ಯ ಬೇವೆ ವಾಹಕ ಮೀ ಹರಗು ತೆರೆಗೆ ದೆನ್ ಹದ್ದೆ ಹಾರುವಸ್ ಮಾ ಏಕೆಗೆ ಏಕೆಗದ್ ಮೀ ಎಬ್ಬಸ್ ಕಹದ ಖಾಸ ಪ್ರೋಗ್ರಾಮ್ ಮೀ ಕುರಿಯ ರೇಫೆ ಎಬ್ಬೆತ್ತು ಮೀ ಸ್ಕೌಟ್ಗೆ ಮಿ ಕಹದ
1: ಮೀಹಾರ ಉಳೇನೆ ಮೀ ಕೊಮ್ಮೆ ಕೊಮ್ಮೆ ಗುರುಪಕ್ಕೂ ಹದ್ದಿಯ ಗಡಿರುಗೆ ಕಮಿಟಿ ಸರ್ವಿಸ್ ಅದಾನೆಗೆ ಮಾಡಕ್ಕೆ ಅವನ ಅಶಾ ಬದಾಫಿಯ ಇನ್ ಮಿಲಿಯನ್ ಗಡಿರುಗೆ ಕಮಿಟಿ ಸರ್ವಿಸ್ ಮಿಯಾರು ತೆರೆಗೆ ಅದಾನೆ ಏ ಅವನ ಹದ್ದಿಯಾರು ಸಾಕುರ ಕುರಾಕ ಹದ್ದಿಯ ಗಡಿಯು ಕಮಿಟಿ ಸರ್ವಿಸ್ ಅದಾಕುರ ಏ ರಾಜ್ಯಗ ಹುರಿಹಾ ಕಂಕೊಳತೆಗೆ ಕಹಿಂಗಾನೆ ಮಿಯಾರು ಮಿಯಾರು ತೆರೆಗೆ ಅದಕ್ಕೆ ಮತ್ತೆ ಅವನ ಬದನ್ ಕುರಿಂಗ್ ಕುರುಮಾಕಮ ಸ್ಕೌಟ್ ಕಾಂಪಿಟಿಷನ್ ಇಚ್ಚಿ ಬೇಕು ವಿಶೇಷ ಜಂಬರಿ ಬದಲ ಆಗುತ್ತೆ ಮಿದೋಸ್ಕೋ ಅವನ ಜಂಬರಿ ಬೇಗ ಮಾಡಿ ಜಂಬರಿಗೆ ಬಾಬಾನಿ ಚಾಗಲೆತಿ ಸರ ಹದ್ದುಗ ತಕ್ಕೊಳ ದುರ್ಗ ಬಾಬಂ ವಿಜಯ ಬಯಾರಕ್ಕ ಲಜಿಸ್ಟಿಕ್ ತಕ್ಕ ಒದಗು ಮಾಡ ಅವನ ಇವನ ಹೇಗೆ ಕಮಿಸ್ತಿದ್ದಾನೆ ಅವನ ಮಿಹಾರ ಸಿಕ್ಕದ ಬಿದಾಳ ಸ್ಕೌಟ್ಗೆ ಕಮಕ್ಕಿ ಸ್ಕೌಟ್ಗೆ ಬೆಳೆದುಗ ಜಮಿಯಾಕ ಭೀಮಾ ರಾಜ್ಯಕ್ಕೆ ತಿಳಿಕೊದಿನ ಬೇರು ಕಂತ ಬ್ಯಾರಿವೆ ಮಿಹಾರು ವಸದಿ ಮಿಯನ್ನಾರು ಅಲ್ಲ ದುನೀರಿ ಜಂಬರಿಗೆ ಬ್ಯಾರಿ ವಾ ಹೇಳ್ಬೇಕದ ದಿನ್ನಗೆ ಪುರುಸತ್ ಹುಡುಬೇಕ ನೆಟ್ವರ್ಕಿಂಗ್ ಪದೇ ಪರಾಲ ಇರ್ತದ ಇವರ ಬುಡುಕಮ ಹೆಂಗ ಅಸ್ತದ ಸ್ಕೌಟ್ಗೆ ಬೆಳೆದುಗಾಮಿ ಹರಕಾತಕ್ಕೆ ಹರಕಾತಕ ಬ್ಯಾರ ಬ್ಯಾರಿವೆ
2: ದೆನ್ ಎಮ್ಮೆ ಫರತಮ ಮಿ ಕಬ್ ಸ್ಕೌಟ ಕಮ್ಮಿ ವಣಿ ಎಫ್ ಓ ಸ್ಕೌಟ ಕಮ್ಮಿ ವಣಿ ಸ್ಕೌಟ್ ಹರಕಾತ ಗುಳುಮ ಫಹ ಕೊಬಾತ ಎ ದರಿವರೆಗೆ ನುಣಮ ಎ ಕುಜ್ಜೆಗೆ ಉಳುಮಶ ವಿಷ್ಣುಮ ಅಣ್ಣಾಣ ಎಮ್ಮೆ ಬೊಡು ಬದಲ್ ತಾಕಿ
1: ಈಗ ಅವಗುಣ ಮಿಹಾರಿ ಅವಗುಣ ಸ್ಕೌಟ್ ಹಿಂಗಾ ಗೊತ್ತಂಗೆ ಬೆತ್ತದಾಗ ಕದ ಗ್ರೂಪ್ ಪುದಿ ಗ್ರೂಪ್ ತಾಗ ಬೆತ್ತದ ಹಿಂಗುಣಿ ಮಾ ಅಷ್ಟು ಈಗ ಬದಲತೆ ಕೇಳ ವರ ಕೂಡ ಇವಾಗತಿ ಈ ದಿರಿ ಉಳುಮ ಕಮ ಹಾಳುವ ಕಮೆ ಅವಗುಣ ಮಿಹಾರ ಮದುವಾ ಕಮಕ್ಕಿ ಅಷ್ಟುಗ ಕುರಿಗ ಅವನ ಸ್ಕೌಟ್ ಫೆಶಗಿಂಗಾರು ಅದೇ ಸ್ಕೂಲ್ ಫೇದಿಸೋಳಕ್ಕೆ ವರ ಬೋಡ ರೋಲ್ ಇಕ್ಕುಂತಾರೆ ಅವನ ಸ್ಕೌಟ್ ಎಕಂಜನ್ನು ಗೈಡ ಸ್ಕೌಟ್ ಅದೇ ಸ್ಕೂಲ್ ಕುದಿಂಗೆ ತವಲೀಮ್ಗ ಬರ ಬೋಡ ರೋಲ್ ಇಕ್ಕುಂತಾರೆ ಫೇದಿಸೋಳ ಸೊಶಕ್ ಗೊತ್ತು ಹೆಂಗಿತ ತವಲೀಮಿ ಗ್ರಹಣ ಗೊತ್ತು ಗೊತ್ತು ಏಕೊಂದೇ ಕೊಡಬಡ ಸಮಯ ಬೋಡ ರೋಲ್ ಕೂಡ ಕೊಂಡಾಳೆ ಅವನ ಅವಳ ಕುರಿಗೆ ಸ್ಕೌಟ್ಗೆ ಹದಾಂತ ಬರ ಆವಾಳೆ ತಾಗ ವಿಧಾಳಿಕ ತಿಮಾರಿವಾದಕ್ಕಿರೋ ಫೇದಿಸೋಳಗಾಗಲಕ್ಕ ಮುಳಿ ಆ ದರ್ಸಿಂದ ಹೆದಿ ಸ್ಕೌಟ್ දැන් මිහාරු මේ අලන් මිහදන උඩගිරි බදාසිය උඩගිරිගේ මිහාතන ස්කවුට් කු දෙන්දා අසතේක වරක් දස් එහෙම එකලා මේ එකහල මාහවල බේනුම් වේ අසු දෙන් පිනාවම ආගුණ අමිදස් ගබුල් කරනක්ස මිහාරු සකුණ ගබුල් කර ඇත්ත මාදේක තිබෙපා කුදින් රටක දෙමුණි මේ කුකල් දාහයි කුදින්ගේ මාහවල කුල අසු ඒ වරබුඩු ලර්නින්ග් එක අසු ස්කූලුම් දේරවෙංග ඒ මාහවල මියදෙත් යස්තව එහෙන්නම ආගුණ කුදින් බිනා කර වරස් පසේ වලස්තව
0: දැන් මේ ස්කෝට් හරකාතුක මේ බහ දක්කාදර දැන් ස්කෝටක වේම එම් ලිබෙ එම් බොඩ ෆහරකි මේ ශරෆකි කොබෑතෝ දෙක වැඩන්න අවතෝ
1: මේ ගස්තු ගන්නි අමිල්ල එක්කලා එහින් කල් ඉංගම ජුදෙත් මේ එකද මොඩෙන්ට්‍රි එක එකරේ මාසිකතුන් ගෙදිබෙ ඉංගම ජු අනේ මාත්‍ය බෙස් පාදා වලිකරු කියලා පාර අතුන් අරබ කර වෙන කස්කව මේ ආගුණ නුරි අලි ඉද්‍රස් හරද කරන ගතිය ගමන් දික් කරු කුදින්නා කන් කවා එකම එක ඉන්නේ ඒ දිبيه එකද බයකු විනාපුරි මෙදිبيه ඉංගම චිගුමා ගවමස්ට කය කරේ මාසිකකට අනක වොලන්ටියර් ගොතුග කරවේ මාසිකකට දිبيه ඉංගම චිගු අස්තුත ඒ ඉංගම චිගු ඒ යව මි මි නොරම් බිකතේ මි උලේකම කියස්ත
0: MMA දැන් මෙම්බර් ෆැන්ටරේ ගස් තිබවාන දැන් ස්කොට් කුදින් හරකට කුදින් වරගෙන කොට කුදින් මේ වෙද්දුම නොනේ එකහකට තවග MMA මේ ස්කොට් හරකටක බෑරිවා කුජ්ජෙක්ගේ මේ ඒනගේ දිරුළුන් බට්ටම් කුර වේන කොට ඒ කුජ්ජක කුරිය දෙම හොරි ෆුස්සතක බෙහෙ ගොතන හාස ගොතෙග්ග මේ අලග් ගුල කුදින් නැද හාස ගොතේ මම අඩොසන් තිබමණ කනේ මෙම්බර් ෆැන් විදාල් වණ චෙක් කො බැත් මේ
1: මේක වර බොඩ රෝදේ කුලා බෑ මාපර කෙත් අවගණ අරගුණ ගෙත් මේ moment ke kamyab ke se raza ko le kete ba ba diga awon me do ma ba fan awon dengo is ke so awon me scout ko le bodo king aro awon mamma men ege tere kan wanna awon men amilya kan kan ko rawa hinga singmana ga pre ko ani ma ma ba fan ko to me ko de man je kam ki aso scout ko dinna scout ko je ko ani ma eliya singmana ga ko le ti ඒ වරන් උදකු සම්පල නේද බයි බේ ෆෝම් බේනුවේ කුදින් කේපදාව ස්ථාංග හෙත්තක දාරු ස්ථාංග ඒක කුදින් බොල පීවණි කොම්මස් වරක ඒ කුදින්නක් කංකමක හේරි කුදි කුදි කංකම් ස්වාල දෙතු ඒගොලේරු ඒක නිකුලියාකම කී එකද ඒගේ තවදීමි තදිරිබාග කියලා කංක එහෙම එකද මන්ද සාසක ගබුදු කරම් වර මුහිම කුච්චක බොඩවණී කී ගේක පාට එකද මේ ගුරියාකම කලෙක ජීවයේ අසලේ කදුරියු දී ගෙන්ගුලේ නුතා එතකොට එහෙම වාසේ ගුරියාකම ඒ ඒකේ තේ ගාකන් කක්කන් ඩබල් කරවවා එයා එක්ක කුදින්න සිම්මා ආදා කර දුකොලේ වාස්තව මේ චිත්තං කේත මේ කුජ්ජ කමිදකම ගොතුග ඒ කුජ්ජ කුසිම්මා නගා කර ඒරුම් වර පොඩ පාසේ ලකේ තාරස්
0: දැන් මේ හැම මේ එම්එෆ්ඔ සුවාලක තුන ධනවාද දැන් මේ ස්කෝට් හරකත් එක්ක බැන ලක්වා මේ හරකත් එක්ක වීම රාජ්‍යයේ දරිවරුන්න බෙස් නොනේ රාජ්‍ය ස්කෝට් උන්න බෙස් රාජ්‍යෙන් බේරු ගාවල් මේ දැන් නැවි එතකන්තරම මසහේ කුරුමගේ ෆුර්සත් මි ලිබේ කමෙත්තෝ නොනේ එක ෆුර්සත් හොදුම හොදන් පොද්ද මසහේ කුරුම කොබෑතෝ විස්නන් ජේ කන්තතක්
1: මීක බාගොත කියස්ත අවණෙන් කුදින් මින් ජම්බරියතක ගොස නොනේ කේන්සක මිදරි දේ කුදින් එදරි බෙදෙල් රාදු කොක්ගේ අවණත් දෙල දීටෝ ස්ථාලේ කුදින් ගුවාදර මිදාර දුකේ එක මීක දීබේ සංකලක යසු දෙවුනීමයි කුදින්නම් ඒ උපදේ නෙට්වර්ක් එකද එහෙන් කවුද කුදින්නා රක්ටි වේ ඒ කුදින්නා ගොළුම් බදයි වේ එහෙම කළා වසීසාග මහෝද නිකුන්නේරු එනේ ගෞමක දෙවේරු ගෞම තිබේ දන්න බය පස්සවදස් ඒ වගුණෙන් කොම්බේ තනකක් දිස් බයි ෆාර ඒ කුදින්නා සංසාගෝ සිදේ තිබේ තිබේ එකද රක්ටි තිබේ නැත එහෙම කළා මුල් දුනියේ එක කළා වරුක නෙට්වර්ක් ඉද අගොන් තේ බෑක් වින් තිබේ නෝ කොම්බේ ගෞමක තිය සිදුන ආවාදම් තිබේ අද මුල් ස්කවුට් කමක නුංගොත දිස් ඒ මාස්ටර් ගේ නම එනක දුනිය නිකුග නිකුන්නේරු දුනියක තිබේන එන දන්න බය කොදෙප
0: ආහ්
1: එංගෙත මිසාගස්සෝ
0: ආහ්
1: ඒක කොළඹ දෙයිවා
0: එම්වෙම එකහල ෆුර්සත්තක ලිබෙගෙ මෙදනේ දැන් අවුරුමන්න මේ වරපහ මාස් ලිබෙගත රාජ්‍ය ගම මේ ස්කෝට් හරකත්තක වර මේ සීනියර් බේෆලොන් රාජ්‍යෙන් බේරුග මෙකහල බෑ ජමියාතක මසෙහ කුරුමගේ ෆුර්සත්තස බේබේෆොන ලිවඩන් එම්වෙම රාජ්‍යගේ ස්කෝට් හරකත්තක බෙහෙගතුම් ජුම්ලගත කේතෝ විදාලුවන් මේ ගෙන්ද ගොත්තක බේගතු
1: අසු වුණ ස්කෝට් රක්ක මේ රාජ්‍ය ගද්දිහරුගෙන් ආර අවුල ඒරදෙම් අර්ජීව අඹි පාරිකාර දෙක නැහැ ලිවි එක සෝෂල් උපදිකෙන් ගන්න. අදිය ස්කවුට් එකද කුරියරව කුර කුරි මසක බෑරේ බොරි. ආගුණ එක මිහාරු තරි ආද කරා මිදනි ස්කවුට් එක මිය උදින්ගේ ෆලෝ කරා ප්‍රෝග්‍රෑම් පිටිස්තර සාකර බිරාද කර විය කැනඩා ෆන්ඩ් වේග. ඉරාද කර මිහාරු නෙමෙර ආ මුලින් ආ ප්‍රෝග්‍රෑම් එක නිකුණා නිදමාල ගොලේ මිහාරුගේ කුරියෙන් උත්සාහ කුදින් බට්ටම් වාන් එම්බේ කෂිග වාක ප්‍රෝග්‍රෑම් කරේ. මේ ආගුණ කර කො මුස්තගොද බලන්න රේච්. ඒ අ මිහාරු දීටරු ට්‍රේන් කුරුගස් අගුණ මිහාර මේ ගුවනි විශරහද්දුක සෞත ේෂයා ගවගන පුරතු ගවම මාටි මෝඩ ට්‍රේන ඒවාගේ ඔන්ලයින්න මේ හොන්ද ජබා ගේම් පා ගොත ගෙන්දාගේ තවන මෙහරක ජවා ප ඉරග කර විය හරු සරග හොඩට පොන්න ඒම එකහල කාමයාබි තකයි ඉරග කර විය දිදේ මඩ බොරු මී හැති ආපු ගෙන්දාය එයි බොරුකව කියස්නේ මී ගදස් ම මී ආගුණ එකල ඉදේ මිහාර තෙමුදාකමෙන් ඒකල කුදින්න ගෙහින් ගොස් උලවේගෙන එකල අවුට් මාහවල එකට ඒ වර මුයිම කමෙන් ඒ ස්කවුට් ගේ දෙබැකුල බැ ගෙල්ලේ නේ ඉන්දියා
0: මේ දෙවන කරුස් දනවල මේ පහසුවාද එහෙනම් දැන් මිහාර රේඩියෝ අඩුසන්ති බේන රාජ්‍ය එක හිසාබ් තවක ස්කොට් හරකත් තවක මසේ කරව ලීඩර් මිස අද ස්කොට් කොදි මිස් තිබවන් එහෙම මිය ස්කොට් ඇසෝසියේෂන් හිංගු මහවල වන බේෆලගේ හයිසියතුන් ස්කොට් ගේ හරකත් තවක මසේ කරව බේෆන කිකේ තොයි දවලන
1: අවුල නොවති අස්තු ගහම ස්කවුට් හරකත් කි කල් බොදෙන්ටි හරකත් නංගලාගේ නීටෝ වෙච්චි එක කරව වාහන ස්කවුට් කොදි මිස් කවුල් කරන් ජේ කමකි අමේකන් යුනිෆෝම් එක නෝ ඒක කි අස්තු ඒ තිමාග අහුදාග තිමා උරුමන් අන්න බඩු ස්කවුට් එක කොමායික ඒ ඒකේ බා වවුදා එක්කන් ඒ වවුදා එක්කන් උළුවේතෝ බෙද ඒ රැකල සිවන්නේ කි ස්කවුට් එක සාබිත වාන්ජේ කොම්බ දඩි වල කොම්බ මාහවද කිවස් ඉන්ෆෝම් කරේ මකන් දෙන්න ඒ ඒ වර මුහි මුකම ස්කවුට් එක අප සින්නන් අස්තු දැන් ඒ ස්කවුට් කොදින්නම් අගුණම කරන් බෙල්වා ඉති වාසකේ තිමාය කි ස්කවුට් එක සාබිත පොත්තේ කොම්බ දඩි වල කොම්බ ආදි කිවස් ඉන්ෆෝම් උත්තර සෙතස් ඒ දැන් තියාගෙන වන්ස ස්කවුට් ඔද ස්කවුට් එක වනායි ඒ වවදුම අප වවදෙන් මති දෙන්නේ උන්නනි මේ අදි යුනිෆෝම් නේරියස් එයා කොන් දීඩ්‍රුම් වසම එකද නෙබුන මිදෙන්නේ දෙකන්ත වින්න මේ හයි ෆෝර්සත් කොන දෙ මසේ කොද දෙමු අමේකන එකද එතනක් ගෙන සිහවතක දිනු වෙන්නු එයා එක්ක මෙදෙන රිමස් වර පොඩක් වින්න මේ ඕකල්ලම එක දිගේ සිම්මා උකද තස්කොත් ඒ වර බොරු කමෙන්ට්ස්
2: Varbara shukriyenge tanazif.
0: Adalmente me va da kal de Small Scott Association rais Mohammed Nazifa. Varam mohim va ta ke vidal de khasagot ga Scott kudin visnam vikanta Scott ga leader visnam vikanta Scott ga kudin ge member fam visnam vikanta ta Scott e feddum ge hori mohim mokak varag gira dairat kal de alwal de vafe. Aur me va da kal de mar fa kal de hema me Small Scott Association ge rais den. De bene ga de anwan me Scott Association ge me va da kal de me das Scott Association of Maldives get me khas got me ken den chief scott ke rasul jumhuriya dr mohammed mais me got president nota raisa ke mohammed nazif the association vice president of the fatma shehenzini at chief commissioner got me mai mohammed zahir me scott association is magam ta ba gar me den wali raj ek hisab ta ga me nazif ha kore me varag gina da de scott am te be nms huri bai gonjon ta bas natal mata ka gina gura masaka ta ke me har tere ga rev gen dana kama fan mani fa
2: ನಜೀಫ್ ಫಾಹಾ ಕುರವಿ ಮಿ ಹರಕಾತಕಿ ಮಿ ಹಮೈಕಣಿ ಕುದಿಂತಕೆ ಯೂನಿಫಾರ್ಮ್ ಅಳಾಗೆ ನುಣಮ ಕೇಂಪ್ ಜಹ ಗೊಜ್ಜಹನ್ ದಸ್ಕುದ್ದೆ ಹರಕಾತೆ ನೂಂಕಮದ್ದೆ ತೋ ಮಿ ಕುದಿಂಗೆ ಜಿಸ್ಮಾನಿ ಅದಿ ಫಿಕುರಿ ಅದಿ ರೂಹಾನಿ ಕಾಬಿಲ್ ಕಂಗ್ ಇದಿರ್ಕೋ ಮುಸ್ತಮ ಫಾದಾ ಹುರಿ ಜಿಮ್ಮಾದಾರ್ ಕುದಿಂತಕೆ ಬಿನಾ ಕುರುಮುಗೆ ಮಸೆಕ್ಕೆ ಕಮ್ಮಿಗೆ ತೆರೆಗ ಮಿ ಕುರಿಯ ದಣಿದೆ ತೋ ಮಿ ಫೆಂವರುಗ ಏಕಿ ಫೆಂವರುಗ ಹಿಂಗೆ ಎಂಬೆ ವರುಗದ ಎಂ ಹರಕ್ಯಾಂಗೆ ತೋ ಮಿ ಹರಕಾತಕಿ ಹಮಗಾಮೆಸ್ ಕುದಿಂಗೆ ಹಯಾತ ಶಾ ಮುಳೆ ಮುಸ್ತಮ ಮಿ ಹರಕಾತುಂ ಎತ ಫಾದಾತಕೆ ಕುರಾಣಿ ಗೆತೋ
0: ಅದಾಳ ಮಂಗಮಿಯದಗೆ ಮಾವಲು ಸ್ಕಾಟ್ ಖಿದ್ಮತ್ಗೆ ಸಾಬ ಮುಜ್ತಮೆ ಕುರ ಫಾಯ್ದಾ ಹಿಕ್ಕೋ ಬಾ ತಿಬೆ ಹುನು ಖಿಯಾಲ್ ಫುರ್ತ ಹಿಸಾ ಕುರ ಮಟ್ಟಕ ಗುಳುವ ಮುಗೆಂದ ಬಾ ದೆನ್ ತಿಬೆ ಫಂ ಹುನ್ನ ತಜ್ರಬಾ ತಕ ಸಿಂಗ ದ ಸ್ಕಾಟ್ ಘರಕ ಯತ್ತಕೊಂ ತಿಬೆ ಫುನ್ನ ಕುರ ಬುನ ತಜ್ರಬಾ ತಗ ವಾಹಕ ತಿಬೆ ಫುನ್ ಸ್ಕಾಟ್ ಘರಕ ತ ತಿಬೆ ಫುನ್ ಕುದಿಂ ಬ್ಯಾರ್ ಕೊ ಗಲ್ಲಿ ಬುನ್ ಫಾಯ್ದಾ ತಗ ವಾಹಕ ಹಿಸಾ ಕೊಲ್ಲೆ ಬೆನ್ ಕುಡೆರ್ ಕೊಳ ತಿರೆ ತಿಬೆ ಫುನ್ ಆಳುನ್ ಬದಲು ಕೊಲ್ಲಾನ ಇನ್ಸಾರ್ ಕುರ ವಾತೆ

0: ූරය ෆගීරු නැතදොත්තු. එමිහුන් ඇස් එතනුන් තකිති ගන්න යරුග හම කොම මිහකු වෙස් විෆාරිවරයා රාජයෙන් බේරුන් ඕනේ රාජයකම වියස් ඒනගෙමී මුද කෙපිටල්කම එබෙලියස් ඒ මුදාගෙන් අගවූර ඉතුර ඉතුරු ඇති කොළ ඒත ඉගරේසිමිකයක්හස පලස්සේ විෆාරිවරයා දීෆ ඒ මුදාමි ගෙන්ද මිසාලකම් මීහකු ගලමෙක් ගති මින්ඩියයින් ෆස්රුෆියය. එහෙම ජිය ඒන ඒ වික්කාරගේ ඒබලා මේ ප්‍රොෆිට් මාජින් කිය අච්ච මානයකි ෆෑද ඒති කොල් මසාලක ඒවිදාන් ෆන්සස් ලාරිකම බෙස් මී ෆන්සස් ලාර් නොනේය ඉතුරම් මිදේ ඇතිකොළු ලිබේ ඇතිකොළු මි ලිබෙනී ෆගීරුන්ගේ අතුන් එහෙමවිම ෆගීරුන්ගේ බයකු නෙත්තනෙක්ග එවිවිස් විෆාරී නොව සිංගේන අදි මිදන්නවා ගොත බොඩ ෆිහාරයෙන් හදාාෆ කිතම සමාන වියස් එතන විෆාරිකුර අන්න මිහුන්නකි එයි මේ නිබ්බයිකම වනී වීය මීහකු නැතිය ෆගීරකු නැතිය තමානි හුලි ලොුණු මෙද කවවාහෙන් වගෙන් දාන ාරක් තොට්ට ාරක් තොට්ටික සුලිවගෙන් නිමග හිංගාදාන එහෙම්වීම මේ ඒ විස්නුන් එහෙන් එංගුල්ම කියවර බොඩ් කුංහියෙන් එයි හගීගතුග හොරිහා ව්‍යපාරී වෙස් හොරිහා හිදමත වෙස් දෙමෙට්ටනී ඒ ව්‍යපාරී නොනේ ඒ හිදුමති බේනුකුරන් අන්න ෆගීරුන්ගේ සබබුන් එහෙන් නෝනම අවුන් මෙතරෙන් එවෙස් මීහිගේ විෆාරි කුරිය කන්න දාන මුට්ටුමක එහෙන් වීම අවුන් හි කුරන් මී විෆාරි වෙන නොත මුදල වහලු වෙරින් zakat දිනුම බෙහෙගතුම් විස්නා දායරුග මි පොයින්ට් ආමේ දවර ෆුන්කො විස්නා වඩන්න වණකම්
1: මේදුගේ ප්‍රෝග්‍රෑම් ග අල්ගොන් මෙ මි වාහක දක්කාලි zakat නෙරුමුගේ බේනු මට්ටකා විෆාරි මුදලුගේ අගු කණ්ඩේලු මි මවුලුව මවුලුමත් එව්වි අෂේ මොහම්මද් ෆහ්මි දීදි අදී අෂේ මොහම්මද් සාමි නෙබේ ෆුලුනස් වරබොඩ ශුක්‍රියා ಮೇದಗ ಪ್ರೋಗ್ರಾಮ್ ಗಳಗನ ಮೇ ಮಿ ಬಲಾಲಿ ಜಕಾಯ್ ನೆಡುಮಗೆ ಬೇನ್ ಮಟ್ಟಕ ವ್ಯಾಪಾರಿ ಮುದುಲ್ಗ ಅಗು ಕಂಡೇಳು ಮಿ ಮೌಲುವ ಜಕಾಯ್ ಮಿಸಿಲ್ ಸ್ಲೈ ಪ್ರೋಗ್ರಾಮ್ ತೆಹಗ ಜಕಾತ ಗುಳೆ ಗೊತುನ್ ಸುವಾಲು ಫೋನುಮ್ಗೆ ಫುರ್ಸತ್ ತೆಹುನ್ ತೆನ್ನ ಮಿ ವನಿ ಹುಳುವ ಲೇಫ ಅಂಗಾರ್ ದುಗೆ ಪಾರಜುಮ್ಗೆ ಕುರಿನ್ ಸುವಾಲು ಫೋನುವ ಪಿ ಎಸ್ ಎಂ ಯಾ ಮೆದುವಿರ್ಕೊ ಜಕಾಯ್ ಮಿಸಿಲ್ ಸ್ಲಾಗ ಮಿ ಹಫ್ತಾಗ ಪ್ರೋಗ್ರಾಮ್ ಮೇ ಸುಫಾ ದಾಮಿ ಹೊಶೇಳಿ ಅಳುಗನ ಅಸ್ಮಾ ಮೋಸಾ ಅಸ್ಸಲಾಮು ಅಲೈಕುಂ ವರಹಮತುಲ್ಲಾಹಿ ವಬರಕಾತ್.
2: එංහා 441 kHz medium wave 890 MHz FM band
3: දිවේ රාජ්‍යයේ අඩු
4: හලෝ කොබ මියදු කියනේ
5: වර රංගල්
6: වර ෆක්කහම
7: මියදු එහා රංගල නෝ
6: වඩ බලික
8: දෙන් එකාලා ගොතේ
5: හම වර බෙස්ට
6: දෙන් එහා එහා නෝ
4: ehun teringe hala hual olum filwala wahaka dakkaluma
9: komme budu duhe gere gadu egar gadi sum minute ka divihiraje gadu genesteni
7: miyatu kihine
3: enha 43 ka 49 kilohertz medium wave adi 89 megahertz fm band
10: ಚೌಗರ್ ಕಮಾಯಕು ಫಿಲಾವಳು ಕುರಗೆಂದಿಯುಮನ್ ಅಳುಗಣ್ ಮೆ ಮುದರಿಸು ಮಸಕ್ಕೆ ಕುರಾಗೊಯ್
6: ಫಿಲಾವಳು ರೇವುಮುಗ ಅಳುಗಣ್ ಮೆ ಬಲನಿ ಕುದಿಂಗೆ ಬೇವೆರುಂ ಎದುರು ಕುರವೇಣಿ ಗೊತ್ತಕ ಟೆಕ್ನಾಲಜಿ ಬೇಣುಂ ಕೊಗೆ ಉಂಗಣ್ಣ ದಿನಮ ಕಿ ಮಿಸಮಾಣುಗೆ ಎಮ್ಮೆ ಕಾಮಿಯಾಬುಗೊಯ್
3: ಟಿಯೈ ಕಾಮಿಯಾಬ್ ಮುದರಿಸಿಕೆ ಬುಣಿವೇ ಫದ ಇಲ್ಮಿ ವಾಹಕದ ಗೆನಿಸ್ ದಿನಮ ದಿವೆಹರಾಜ್ಯ ಗಡುಂ ಗೆನಿಸ್ ದಿನಿ
11: ಎದುರು ಅಶಿ
6: ಶೌಗರಿ ಕಂಗ್ ಇತುರು ಕುರುಮದ ಮಿಸ್ ಆಮುಗತೆಗ ಕೊಲ್ಲಾ ಕಂತ ತಂಗ್ ಹುಣ್ಣಾಣಿ
12: ತಿಮಣ ಹಂದಾಂಗ ಬಹುಟೆ ಅದಿವೆಸ್ ಮಿಸ್ ಮೀ ತಿಮಣ ನೆಲ್ಲಿಯಂ ಕೆ ಅಂದಸ್ ಕೊದ್ದು
13: ಗೋಮೆ ಬಿನಾ ಕುರವೇಣಿ ಅಣ್ಣಂಗ ಜೀಲ್ ತಪುಗೆ ಎ ದರಿವರುಂಗೆ ಸಿಕುಂಡಿತ ಬಿನಾ ಕೊ
3: ತಜಿಬಾಕಾರು ಎದುರುಂಗೆ ತಜಿಬಾಯಿ ಅದುಗೆ ಲ ಸಿಕುಂಡಿತ ಬಟ್ಟಂ ಕೊದ್ದೆವ್ವ
14: ಹರುದನ ಬಿಂಗಲಕ ಹರುದನ ಮುರಬ್ಬಿ
7: ಎದುರು ಅಶಿ
3: ಬುರಾಸ್ವತಿ ದುಹುಗೆ ಹಿಂದುನು ದಿಹಗಡಿ ತಿರಿಹುಂ ರಿಪೀಟ್ ಹುಕುರು ದುಹುಗೆ ರೇಗಂಡು ಅಗ್ಗಡಿ ತಿರಿಹುಂ ಅದಿ ಹೋನಿಹಿರು ದುಹುಗೆ ರೇಗಂಡು ದಿಹೈ ಛಾಯಿರು ಎಂಹಾಸದರ ಸತೇಗ ಸಾಳಿಸ್ ನೋಯ್ ಕಿಲೋ ಹರ್ಟ್ಸ್ ಮೀಡಿಯಂ ವೇವ್ ಅದಿ ಅಂಟಿಹ ನೋಯ್ ಮೆಗ್ ಹರ್ಟ್ಸ್ ಎಫ್ ಎಂ ಬ್ಯಾಂಡ್

තියබෑ මීහුන්න දතිහාල් ජෙහිජ්ජ හිඳකු තියබෑ මීහුන් එහිියන් එදි ගොවා ෆරෑත්තුග තෙරෙන් එකලාංගෙ ෆියවා එහෙන් හුරිහා ෆරාතෙක් ගිල්ලිදේ ෆහෙ එකලාංග තියබෑ මීහුන් සලාම කුරව්වා එක්ගමක් ගෙන්නවෑ හිඳු එකලාංගෙ රස්කම් ෆුළු දූකො තියබෑ මීහුන් ෆුරගස්දී හිඟෑදේ නිඅමත ඉංකාරකො දෙකොළු වෙරවා මීහෙව්කම්ගා ඉන්සානාවියේ.

නුවත කලේග ෆාන රනුන් ගේෙන් හොරෙජ්ජොම දාන්ද නුවත කලේග ෆානු උඩන් අරා වඩා ගෙන්ෆුමද්දාන්දනෙ. අධි තිමම්මෙන් කියවානේ ෆොතෙ තිමම්මෙන්න බාලුවා දෙව්වා ෆුමද්දාන්දෙන් කලේග ෆානු උඩන් අරා වඩාගෙන්නෙවි කමක තිමම්මෙන් ඊමානෙන් නුවානුවේ. කලේග ෆානු විදාළු වාශ අලුගෙ වෙරි රස්කලාන්ගේ හුස්තාහිරුවන්තකමයි. තිමන් කලේගෙ ෆානකී රසූල කම්ගාවා ආදම්ගේ දරියකු කම්ගා මෙනුවීනුවමේ.

0: අදි එය පහුග තිමන් රස්කලාන්ගේ ඉස්රායිලුගේ දරින්නං එංගෙවීම කියබෑ මීහුම් එ බිබුගා වසම් විරවෙ උලේෂ දෙන් ප්‍රයාමෙත් දුවහුගේ වාදු අතුවිච්ජ නම කියබෑ මීහුම් එම්මෙන් එකුගාවා හාල් හාදිරු ප්‍රවා හොසිල්මේ
1: කීරිත් ගුරුවන්ග දිව තර්ජමයන් දෙම මිගෙනස්තිනි සූරතුල් ඉස්රා ෆස්තොලස් හතරවන ආයතුන් පශායකින් එ සූරතුගේ සතේක හතරවන ආයතු ගෙනියලා තර්ජමා විදාළු දෙවවාවණි ඩොක්ටර් මොහම්මද් හනීෆ්
2: එංහා 441 කිලෝහර්ට්ස් මීඩියම් වේව් අඩිහ 90 මෙගාහර්ට්ස් FM බෑන්ඩ්
3: දිවේ රාජ්‍යයේ අඩුව

0: ටුවරිස්ටුන් එහෙනම් දෙහස් වංශවීස ආහාර කිය අරුණු මැමි වේපෙන් හම එක්සර්සයිස් කරමුන් දී ආහාර ම අරුණුක ගබෝ දෙන්න නොකරවේ ඒගේ සවබුන්නේ වකි ආදී දෙන් වර ගින ෆහර මිබාවතුග කංකම සිකියුරිටි රිලේටඩ් කංකම් පර්සීව් කුරේ රාජ්‍යයක මිකමුන් මේ අන්නාණි ගෝස් ඉම්පෙක්ට් එක්කම ටුවරිසම් එහෙනම් එස් අරුණු හිවනි මි ඩෙස්ටිනේෂන් ග කංකම් තර්තිබ් කුරේ ෆහුරි ගොත බදාරුග රාජ්‍ය මෙ යන්නහම ටුවරිස්ටුන් රෙස්පෙක්ට් කුරේ අරුණු මෙන්ගේ මි ස්ටෑන්ඩර්ඩ් තකන් අදි මි ගාමුගේ අරුණු මෙ මිනගා මිබාවත් කුඩ ඩිසිෂන්ස් ත සෙකියුරිටි රිලේටඩ් වීස් හෙල්ත් සෙක්ටර් රිලේටඩ් ඩිසිෂන්ස් තක පර රෙස්පෙක්ට් කුරා ඉරත් කුරේ වියහම මි ටුවරිස්ට් පොපියුලේෂන් රාජ්‍ය මෙ යන්න එහෙම අරුණු ගබන දෙන කුරේ වේගේ ඒ ඉම්පෙක්ට් එක මිදි හරෝ ආකම අදි මිය හරෝ එස් ඒගේ ස්පෙસિෆික් ඉම්පෙක්ට් එක ඇසින් කමකන් අරුණු නකමි ඉරේවල් නම්බර්ස් තකන් ෆා
1: මේ ජෙනරේෂනල් බේනේ කඳාලා ෆවාරක කොපත මෙහා හසාපන් ඈරුක මේ ෆා කුරවුණු කාමියාබේ තැක ඇදමිකම් ගණත් නිචයක කොපත
2: මේ අලුමන එම්ම බොඩු කාමියාබියක් කමන් අලුම ගබෝල් කරණී එවරුගෙ බෝල්ඩ් ස්ටෙප් සරුකාරුන් නෙංගෙවි නෙංගෙව ඉංගෙතු එයි මේ රාජ්‍ය මෙවි පුරතම ගවම මේ නිම්මු නිම්මවා මේ එක්සිකියුට් කරෙවි ගෙන්දියා අලුමන එංගෙ අලුමන නවර ෆහුන් ඉංගිරස් විලාතුම් වෙස් මේ ජෙනරේෂන් බෑන් ඉවලාන් කරෙවි අදි මිහාර වෙස් මේ පයිප්ලයින් ග මේ ජෙනරේෂන් බෑන් ඉවලාන් කුරුමුගෙ මර්හලාග මස්වරාතක කුරුමුන් ගෙන්දා ගවම් තකෙන් එබතිවි එබහුර ඒගිතරේ ගාම මේ තයිලන්ඩ් Vietnam adi Canada kala gaum takun eba mi Korea mi fiewal alan ehema mi kala bodo nimmen nimmigen deyi gos adi e tamfis kurumuka sarukarun adi ulan kurabaga mi tamfis kurumuka rayitunge baaverwa mi ge muhim mi inge to bara alugan gabul kurani hama bara gina rayitun take balagen emeshayen inge to mi e generational band e arabod abadi ekan alugan men target mi kurawani mi dumfatun duru heli kuruma එම මී අදි දුනියගේ හැම මී ජමියා තකුම් වෙස් බලාගෙන ත්වරාජවර බඩ මී තවරිෆ් කරෙවි මී වරුගේ නිම්ම මේ සර්කාරුන් නිම්ම එම මී යිතුන්ගේ සිහතන් හැම මී අලුවන් දන්නවා නැති එහෙන් ගවුම් තකුම් වෙස් මී අදු මී මිෆද මෙෂර්ස් තන් නෙගුමග ත්වරාජ හැම නමෝනා එක් ගවමෙක ගොතු ගද ත්වරාජ බලා ගන්නානේ අදි රයිතුන් නම් පුරිහව ශුක්‍රන් හැම හග්ගුවානේ රයිතුන් නංගේ තම රයිතුන්ගේ එබ්බාර්ලොන් මී අනෙන් අලුවන් මෙන්න ලිබමන් දාකන් මී මීගේ මී දේහව ඉගෙත
1: එතෙම සරකාර හැම දෙහර බෑවේරුග එපොහෙර ගානෝන නතකක ගානෝන ගවාදතකෙන් එපොහෙර මෙකමා කුලොන් හරි අලාපතෙන් මේ තම්ෆීසේ ඉදාරතකුන් මෙකන් තම්ෆීස් කරමු ගවස් හැම බොඩති කුරියරන් තකව සෝදාෆ එපොහෙර මේ දෙහර බෑවේරුක දඬ සවාල කී මේ දුම්පතක වපාය සවාන් ජීර සදාම කරමු මේ අලාපොර පියවලත තිබෙන මොනිටර් කරවෙනි කිහවරකට ශුක්‍රිය
0: ಕೂರಿಂಬೆ ಸೌಂಡ್ ಫಾಹಾ ಕುರಿಹಿಂ ಮೀ ಅಳುವಣ ಮೇ ವರ ಬೊಡಂ ಮಿದಾನಿ ಮಿಬಾವತುಗ ಕಂಕಮುಗ ಹಾಸ್ಕ ಮಿಹು ಬಿಹೇವಿಯರ್ ಮೋಡಿಫಿಕೇಶನ್ ಚೇಂಜ್ ಗಿನ್ನಂ ಜೆಹೆ ಕಂಕಮುಗ ಎವಿಯಾ ಕುರುಮ ನಸೇಹೆ ದಿನುಮ ಅದಿ ಮೀಗೆ ರಾಂಗಳು ಗೊಯ್ತ ಮೀಹು ತುತ್ತು ಇರುಂ ಫೆರಿಗೆಂ ವೆಸ್ ಕಿಯಾದಿನು ಅದು ಲೋ ಎನ್ಫೋರ್ಸ್ಮೆಂಟ್ ವೆಸ್ ಬೊಡಂ ಬದನಿ ಪೀನಲೈಸ್ ಕುರುಮ ಬುರ ಬೊಡ ಹಮ ಮೀಹು ನಸೇಹೆ ದಿ ಎವಿಯಾ ಕುರುಮ ಎಣ್ಣ ಸೌರುಣ ಮೆಂಗೆ ಮೀ ನ್ಯಾಷನಲ್ ಕ್ಯಾಂಪೇನ್ ತೆರೆಗ ಎನ್ಫೋರ್ಸ್ಮೆಂಟ್ ಇತುರು ಪ್ರೆಸೆನ್ಸ್ ಅದಿ ಹಮ ಯಾಕು ಅರುಣ್ ಮೆಂಗೆ ಏಕಮ ಮೀ ಮೀಹುಣ್ಣ ಅಟೆಂಡ್ ಕುರ ಅವರು ಫ್ರೀಕ್ವೆನ್ಸಿ ಇತುರುವಗೆ ದಾಣೆ ಕಮಾಡ ಫಾಹಂಗೆ
3: ಮರಿಯಂ ಹೆಂಗೇತ ತೀರು ಮೆಂಟಿ ಆಯ್ ಮರಿಯಂ ಮೇದುಗೆ ಜುವಾಣು ನಂಗೆ ಅಮಾಜುಕೊಂ ಏ ಐ ಮೆದುವರಿಕೊ ದುಂಫೆಂಗ್ ಇಷ್ತಿಹಾರ ಕುರಾಕ ಮುಗಿ ಕಂಬುಡುಮು ರೈಸುಲ್ ಜುಮ್ಹುರಿಯ ವಣಿ ಫಾಳು ಕುರವ್ವಾಫ ಮೀಡಿಯಾ ಅದಿ ಎಡ್ವರ್ಟೈಸಿಂಗ್ ಮಿನಿಮಂ ಕಮಂಗ್ ಹುರ ಸ್ನೇಳೆ ಗೊತ ಮಿಫದ ಡಿಜಿಟಲ್ ಕ್ಯಾಂಪೇನ್ ತ ಮೊನಿಟರ್ ಕೊ ರೆಗ್ಯುಲೇಟ್ ಕುರ್ಮ ಸರ್ಕಾರ ಎಕ್ಲವಾ ಲವಾಫ ಗಾಣುನಿ ಒಣಿಗಂಡಕಿ ಕೊಪಾತೋ
0: ಆರ್ಟಿಫಿಷಿಯಲ್ ಇಂಟೆಲಿಜೆನ್ಸ್ಗೆ ಮುಳಿ ಸ್ಪೆಕ್ಟ್ರಮ್ ರೆಗ್ಯುಲೇಟ್ ಕುರಂ ಮಿಹಾರ ಮುಳಿ ದುನಿಯೇಗೆ ವೆಸ್ ಡಿಸ್ಕಷನ್ಸ್ ತಂಗೆ ಬದೆ ಅದಿ ಎದಾಯರು ಗಾಳುಗೊಂಡ್ ಮೇಂಗೆ ವೆಸ್ ಏಗೆ ಬ್ಯಾವರಿವನ್ ಕಿಹಿನೆತ್ತೋ ಎಮ್ಮೆ ರೆಸ್ಪಾನ್ಸಿಬಲಿ ಹೆಣ್ಣ ಮಸ್ ಪ್ರೋಗ್ರೆಸ್ ಹುರಸ್ ನೇಳೆ ಗೊತ್ತಕಂ ಅಳುಣ್ಮೆ ಮಿ ಟೆಕ್ನಾಲಜಿ ಅಳುಣ್ಮೆಂಗೆ ತೆರೆಯ ಸೊಸೈಟಿ ತೆರೆಗೆ ಎಂಬೆಡು ಕುರ ಮುಂದಾಣಿ ಎಮ್ ಅಳುಣ್ಮೆಂಗೆ ಮಿ ಹಾಸ್ಕೊ ಮೋಡಿಸ್ 2.0ಗೆ ತೆರೆಯಂ ಅಳುಣ್ಮೆ ಮಿ ಅನ್ನಣಿ ಗವರ್ನ್ ಕುರು ಎವ್ವೆ ಸಾಲೆಗೆ ಸರ್ಕಾರ ವಿಸುಮನ್ನು ಟೆಕ್ನಾಲಜಿ ರೆಸ್ಟ್ರಿಕ್ಷನ್ ಅಕಿ ಹೆಣ್ಣ ಮಸ್ ರೆಸ್ಪಾನ್ಸಿಬಲ್ ಯೂಸ್ ಮೀಹು ಹಾಸಕೊ ಮೀಹು ಎವೆಯಾ ಕುರುಮ ಟೆಕ್ನಾಲಜಿ ತಾರಫೆಗೆ ಅಣ್ಣೇರುಗ ಎಹೆಂ ಮುಜತಮ ತೆರೆಗೆ ವೆಸ್ ರೆಸ್ಪಾನ್ಸಿಬಲ್ ಕೊ ಬೇಣು ಕುರ ಆದತ ಕಾಚಿ ಕಿಯಾದಿ ಮೀ ಅರುಣ್ ಮೆಂಗೆ ಅಪ್ರೋಚ ಕವ್ವಾಣಿ ಇಂಗೇತು ರೆಸ್ಟ್ರಿಕ್ಷನ್ಸ್ ತಕ ಬರ ಬಡ ರೆಸ್ಪಾನ್ಸಿಬಲ್ ಯೂಸ್ ಪ್ರಮೋಟ್ ಕೊ ಏಕಂಕ ಕುರವೇನ್ ಮಗು ಫಹಿ ಕೊದ್ದೆನು
3: ಅದೇ ಅಳಗೊಂಡು ಗಣೇಶವಾದಕ್ಕೆ ಮೀ ಜನರೇಷನ್ ಬೇಣ್ ಅದಿ ಮಣ ಕುರುಮ ಗುಳಿಗೆ ಉಫೆದಿಫಾ ಬ್ಲ್ಯಾಕ್ ಮಾರ್ಕೆಟ್ ಕಂಟ್ರೋಲ್ ಕುರುಮ ಸರ್ ಕುರುಮು

0: මේ අශාරහරම් මතයේ උමරු ෆ්‍රේම් خاص කුරේෆා ප්‍රෝග්‍රෑමේ මේ ප්‍රෝග්‍රෑම් ගා අශාරහරම් දශකේ කුඩකු දෙන්නා නොගලේ අඩා වාහකරුන් එකශිගෙන් වේ
1: සීදාමබෝ

0: ديني درس دوا ديني علمريا مي قال ايفس حيثيته لفظ تكنته نونتوميا ايهما شكريا شكري رتهين گه مدوغا واهك دكيوين منورك ميگه باهوگه عامو لفظ تكا مي گوتت گيننا وافا ميوني هنو
1: ادن سير
2: ميليمون فنني هما ඒබා හවලුග දෙකවේන කහල වාහකතයක හර්ධනාක මෙන්න ෆස් කඩෙක බගුඩිලාගෙන් ඔයි නිකමති ඉන්සානක මිකහල ඉබාරන් එබ පරි දෙෙත්තෝ දියමුග තෙරෙක් එමම එම්ම මත් දිවහින්ගේ මත් සාදා ආදාග බස් මගුම් මිවාහක වර ෆල්සෆීකෝ ගෙනස්තෙබ වාහමයති
3: මිතාවලේ ශුකුරියකි මදරසාගේ බඩේරි ශුකුරියයේ ඒනා මිතා ගෞලේතා දිහා හරවරවෙස් ගෙනතුවස් වෙච්චේ තින් ෆාර්මතින් ජීසී නෙගේ තෝවලුනේ මිහාරේ හුණනී නුවිකමුකා දූකොල් නෑගෙන්නේ ඒනායකී මීහකා නීද උලේ මිහිකේ උලනී මදරසාගේ ගුදන්තකා ගුලිෆා හුන කොටරීකේ නාදියායෝ මිසුවා වෙවුණුතනා නාසිරාගේ උඟුෆුළු මච්චා ෆොම්මෑගෙන් එරී වර රීති හුදු බුල දෙකේ ඒගේ කෙහෙරිගණ්ඩුකා ෆිරුමා ලෙව්වුමයකු හිනිෆුළු වඩවෑගෙන් ෆා විදාල්විය නාදියායකී මීයේ ශුකුරීගේ එම්මෙ ගෑන් එකුවරියකී මි බුලදේ ಅಲುಸ್ತಾಜ್ ಶುಕುರಿಗೆ ಹಗೆಗೆ ಫಾಳ್ವೆಗೆಂದಿಯೈರು ಏನಾಯಕಿ ದಿರುಣುಮುಗೆ ಮಂಜಿಲ್ ಮಕ್ಸೂದೆ ಕಮುಗ ದೋಮ್ವಿಲನಾಯಗೆಂ ದತುರು ಕುರಮುಂದಿಯನಿಕೆ ಏನಾಯಾಮೆದು ಎಹೆಂ ಮಿಹುಗೆ ಹಿತುಗಾವಣಿ ಇಂತಿಹಾ ದರಜಾಯಗೆ ಹಮ್ದರ್ದಿಯೆ
1: ದೆಂ ಲಿಯುಮುಗೆ ಎಮ್ಮೆ ಫಹತುಂ ನಾದಿಯಾಯಕಿ ಕಾಕುಕಂ ಎಂಗಿ ದೆಂ ಉಸ್ತಾಜ್ ಶುಕುರಿಗೆ ಹಗೆಗೆ ಫಳಾರ ಮಿಹಾ ಹಿಸಾಬುಂ ಕಿಯುಂತೆರಿಯಾಯಂ ಎಗೆಣುವಿ ಸಿಹುಮಾ ಮಿಕಂ ಕಮುಗ ಲಿಯುಂತೆರಿಯಾ ಬೇಣುಂ ಕುರೆವ್ವಿ ಉಕುಳಾ ಮೆದು ಕೀಕೆತವೆ ದಾಳ್ವಾಣಿ ಆಮಿರ್
0: ಮೆಹಾರ ಏತ ಮೀಗೆ ಅಗು ಕಂಡಾಳಂ ಅರುಣ ಮಣ್ಣ ಎಂಗುಣು ಹಿಸಾಬು ಏನುಂತ ಮಿಹಾರ ಮೀಗೆ ನಿಮ್ಮವಮುಂ ಗೆನ್ನವ

0: මෙහාර ගඩින් රේගන් 30කට 30 මිනිට් තිබේ ෆ්ලොවඩ සම තියෙන දවනි තිහි රාජ්‍යයේ කැඩ
1: මේ අශාරහරම් මතයේ උමුරු ප්‍රය ખાસ කරේපා ප්‍රෝග්‍රෑම් මේ ප්‍රෝග්‍රෑම් ග අශාරහරම් දර්ශකේ කුඩකු දෙන්න නොගලේ අඩා වාහකරුම් 100 ගෙන් වේ
2: හෆ්තාගේ වාහක

0: ගඩිමෙන්දුම් පාරකට තිරිස් අඩු සම්තිගෙන්දමනි දිවෙහි රාජ්‍ය ගඩු
1: මේ ෆනරාරු මතේ ගුමරු ෆ්‍රය හාසකුරේෆාවා ප්‍රෝග්‍රාමේ මේ ප්‍රෝග්‍රාම් ගා ෆනරාරු දශුගේ කොඩ කොදිනා නොගොලේ අඩා වාහක හොරුන් එකශීගෙන් වේ
2: ෆිල්මී දුනි
3: Assalamu alaikum. Filmataka series taka adi munifoi filmuge daira shagur wada nawa emiha befruna warang favir wagutakani de. Mi hafta ga bis filmi duniya program ay mi baddal kolli algon Aziza Faruk. Algon masake korana filmi duniya ga tiebe fulum benum wa kala filmi daira ge gina mauluma take tafa genre tauge tafa taringi filmataka series tauge mauluma tiebe fuluna hame genis teveto. Mi haftage program is fashani varan higgamu riti lavayaku ginabai ge hittakun jaga hoda fawa mi riti lava kiya fawani ibrahim ramis adi fatma rauf mi lava ge harakaterwani mashhur filmi tari yupe adi kuri ge mashhur filmi tari shirani

0: එහෙමයි මා එක ගව ඇත්ත තම් හෙදි ගව ඇත්ක තම් ගානෝ නම් තම් ෆීස් කරවේ හිසාබ දියාම ඔන්න මිසාලක මීහකු ෆිලෑගෙන් දියා මලුම රිපෝට් කරන් රිපෝට් කරීම බලව හම හගීගේ මී ගෑගනක නවස්තේක 2009 හිසාබ දන්නවන් කෙද්දානේ දිවි රාජ්‍යයේ ඉමිග්‍රේෂන් සිස්ටම් එක මිතන ෆිලෑ අන්දා මියකු නුින්න නෙන්ට කොෆකේ ඒක කොස් නුින්න නෙන්ට කොෆකේ එහෙමයි මා ඒ ෆිලෑ එකම එමෙන් එයර්වෙස් ඉමිග්‍රේෂන් සිස්ටම් හොරිනුන්ත මිත් විදේශි මීහ ඇස ෆිලෑන්දියාම අල්ගොන්න මගේ රිපෝට් කරන් මීහ ෆිලෑපියේ මෙන්න තාරිකයේ මෙහෙන්නේ ඒ ඔන්න උසූල් ගැතරේ විසා ෆියාචද ඒක මසලෙක ඒ සිස්ටම් කොනේ නුපනේ තෙහස් නවාරයක මේ මී ඇස සිස්ටම් ගැතරේ මීහ ඔල්ගොන්න මී මොදු මත ෆෙන්න මෙහුරි දැන් මීහදු මස්සකෙන් සරකාර මස්සක කුරා බ ඒ එකන්ත තරංගලු කරම එහෙනම් මේකි ගබුල් කරන් යන්ජේ හාගිකත් කේ අහම මාලේ එන්නු රාජ්‍යක 27 සතේ කඩිය නොදී සතේ කඩිය සතේ නොදී වර කර රහස් සතේ නොදී වර කර රසුක මීහු උලේ තනෙක්ග මී බයික් කවුන්සිල් තකු මී සපෝට් කරන් යද ගවද උලේ මීහු මී එරංගලු හකිගේ දෙම් බෙබෙෆල් ක්විදාලු ගේ ගොන්න දොක ගොන්න කනන්දනි රුහු ගොන්න කුරුමයි හා කුරුමා නොනිස් කනන්දනි ගොස්සැස පුනන් වේ කිහවරගේ දෙම් කණ්ඩායම් දායර කුණා හේ කුරුමයි හා කණ්ඩායම් දායර කුණා හා නේ මී ගෙන්දනි එකේ නෙතිම මස මෙමිහුකන් එගෙන් දියාම බලන්න කිහවරන් හෙදේම මේ දුහා ගෞමගේ හාලත රඩරු හොරි හාලත කි මේ මේ හගීගති හගී වාකේ කෙවිදාලු එහෙමයි මිකන්තත් තම් ෆීස් කරන් මෙතිබෙනි කවුන්සිල් කවුන්සිල් තකුන් මෙමිහුන් එල් ගානුනා ખિලාප ඔලේ මෙහුන් මේ බේනුන් කොග්ගෙන් එමිහු උලේ කම බෙජේ කා එමස බෙලන් ගොතෙන් නොන්න මේ මෙමස ඒ වගේ හැම මෙදෙන ගානුන් තම් ෆීස් කරන් මේ බාර වරගොද බි මොන් දිය වරක මේ මසත දානි මදවමු
1: කොමෙ කස් මේ අල්ගොන් මේ හොරි හා මෙහුන් ගව සම ජිම්මා කම කුලේ ෆරත්ත කු ජිම්මා මි ගෞම දොහෙ දොහක මි බිරුවරි කමෙක්ගේ තෙරය හොදා දියුම එක ගොතල් ගොමන්න වෙ සිෆ කරවෙනි නොතන අමි අල්ගොන් මේගේ මේ අමන් හිප්පසිහකන් කෙල්ලිකෙන් දනි නා අමාංක නාමාකමක බදවාති මි හම කම්බඩෝමෙ මි කුක්කුරා මිහුන් දිවෙහින්න නෝ අල්ගොම රාජ්‍යයක හරකඇතර මසෙක් එත්තර බිදේසිීම මි මසෙක්කතුගේ දායරන් හරකඇතර බිදේසි සම සතක් ගෙන කොත්තක අල්ගොම මිෂ්ටම ෆෙතුරිගෙන් දා දියුමකි කම්බඩුම එක මෙම කුඩෙරු කුල තෙරනික සම්බද්ධ කොල්ලා
2: Stomach.

0: අධිති යබෑමීහුන්ගේ වෙරි රස්කලාංගේ හදරතුන් ෆාෆ ෆුස්සෙවුන් ලිබිගතුමටා උඩුතකා බිම්ෆද තනවස්කම් හොරි සුවරුගිය තියබෑමීහුන් අවස් විගන්නාශෙ ඒ සුවරුගේ තයියාරු කරවවාෆා වනී තකුවා වෙරින්නශෙ
1: සාලිහුන්ගේ පකීචා.